සාගතං කලෝ කතරය සාගතං නරපරය සාගතං ඊහා වාසෙලා සාසං මෙතර තර්මෙල්ලා ජෝචසෝයි පරපාව සාගතං නබිතදාව පාරබ්‍රම් සාදෘදවසනාන කුදර සාදුසුන රසය සාධික සංසනවරණ සාසංගර කේගුණ ගාම සාගතං නමන්ත විසර සාසං සරපර්ණිසර සාගතං ලගේ ප්‍රමිට සාදුක සංකාට කඩ ඩිඨා සාසංග බයග්යකාරී සාසංගප හේමාරී සාගසමිට සවරෝගනන සාපිට සන්දෝ සාගම මම වේදනා ජාන ජේතා සුන තේතා බකයන්න හැ සාගම මත ගුණත දෝර සාගම මාරේ ප්‍රපෝර සාග සුභකනායං සාග සුභ සදා බයන්ත සාග සෝභා උච්ච උච්ච සාග සෝභා මුච්ච මුච්ච